0: 근데 우리 육경일상 메시지 쓰려면 누가 앞에 쓸 수 있어?
1: 사실 이거 많이 긴가봐요.
0: 잠깐만 봐. 저말까 인기심. 야, 먼저 뉴스부터 읽어. 야, 또 하나 뭐 아까 인기심.
2: 에코 오주모. 아코저파 코코로 이론데 세트고이. 라티 이코니 콩가 모나베. Wells Radio 89.3 FM. 제 아까 레시오 부포나 라펜 아베뉴. 올루여리 에스테이트 이바동. 오예 올론와 데코케 네 오늘은이니. 이제바 아과고 시셔르주 에토 아레바나 티도부. 라티바 아바 오펜 알라시오 로코 아콘레. 포아 통베야 오니 오저 케타 오슈케선. 허둔 2026. 이제바 아과고 티시 아진제리시 프라지원. 라티 지시에 이나 마나마나 이뇨이나 오바. 저 시에 tí ó sì ṣe dáradé fún àwọn ọmọ orílẹ̀-èdè Nàìjíríà pẹ̀lú ìdókòwò tuntun wọn eléyìí tí wọ́n ṣe lórí ìmúdúró ọ̀pọ̀ amúná lòdì sí ṣégeṣége àti bó ti ń ṣe. Ẹgbẹ́ àwọn òṣìṣẹ́ fẹ̀yìntì orílẹ̀-èdè yìí tó jẹ́ ti ìgun ìpínlẹ̀ Ọ̀yọ́ ẹni wọn ti ń ṣe ìrànlẹ̀ tí wọ́n sì ń dúnkòokò ìgbésẹ̀ ìdílọ́wọ́ ètò ẹ̀kọ́ àti iṣẹ́ láwọn ilé ẹ̀kọ́ gíga méjì kan ti Ládòkè Akíntola ìyàn Lautech tó fi mọ ti Emmanuel Alayande lórí ìkùnà àwọn alákòóso ibẹ̀. Láti ṣe ìmúṣẹ àṣẹ gómìnà Mákindé lórí àfikún owó ìfẹ̀yìntì. Àjọ tó ń rí sí ọ̀rọ̀ ìsìn rúùlú lórílẹ̀-èdè yìí wọ́n ti ṣe ìkìlọ̀ fún àwọn tó fẹ́ sin rúùlú lórí àìgbàwé NED tó fi mọ́ àìní láǹfààní láti lè wọlé fún ètò ìsìn rúùlú náà. Èyí lópin àkójọpọ̀ àwọn kòkòrò ìfún ti òwúrọ̀ tòní. Ẹ dára pọ̀ mọ́ wa láago mẹ́jọ òwúrọ̀ lórí àgbéyẹ̀wò ìròyìn agúnmàgbẹ̀. Oye Ọlọ́run Adégòkè ni oníròyìn yìí. Ẹ ṣeun tẹ́ ń gbọ́ ẹ kú ojúmọ́.
0: Ṣé o dákà English ni? Àbí o ti lọ?
1: Mo ti lọ láàrin ìjà fún ìṣẹ́sí gbọ́dọ̀.
3: Not just another radio station.
4: Láti ìgbà ìwé ní bá máa tí mo rán sílẹ̀. Èmi Michael Adé ló ní kẹ máa gbọ́ Wells Radio 89.3 FM.